0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: Ek prarambhik balyavastha shikshak ya prashikshak ke roop mein aap bachchon ke jeevan ko aakar de sakte hain. आप अपना करियर बना सकते हैं, अपनी विशेषज्ञता साझा कर सकते हैं और विक्टोरिया के बच्चों और परिवारों पर स्थायी प्रभाव डाल सकते हैं अपने करियर को संवारें। अधिक जानकारी के लिए vic.gov.au/kinder पर जाएं। विक्टोरियन सरकार मेलबर्न द्वारा अधिकृत।
0: प्राउड स्पॉन्सर ऑफ 3ZZZ 92.3 FM।
3: ඔබම වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවකු වන්න. අදම ඔබේ සමාජිකත්වයේ ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තුව ඩොලර් 16යි. සහනදායී හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3ZZZ.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
4: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
5: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහල.

0: ශනිදා සාද
1: ත්‍රිපලිසෙට් ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය
0: බිලිඳු බුවගමල් කිනා පිපෙන්නයි ලහිරු කිරණසිව් දිග පැතිරෙන්නයි සොයුරු පෙමින් සැම අත් එක්වන්නයි සොඳුරු මගේ මව් බිම පිබි දෙන්නයි
1: ශනිදා ශනිදා ශනිදා සාදය

පණ්ඩිත් අමරදේව වෙසක් මාසය වෙනුවෙන් ශනිදා සාදය සමග ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආපන ශාලාවක සේවය කරපු තරිණියක් තමයි මෙලීනා. ඒ ආපන ශාලාවට විවිධාකාර වූ පුද්ගලයන් ආවා. කියක් එක්තරා පුද්ගලයෙක් මේ ආපන ශාලාවට එන්නට පුරුදු වෙලා හිටියා. ඔහු වයසක මහත්මේ. ඔහු කලබලකාරී, කේන්තිකාරී. ආපන ශාලාවේ කිසිම සේවකයෙක් ඔහුට සංග්‍රහ කරන්නට කැමති වුණේ නැහැ. අපෝ, එයත් එක්ක නම් බෑ. කිසිම හොඳක් අහන්න බෑ. මොන දේ කළත් අන්තිමට බණින එක තමයි එයාගේ වැඩේ. අපිට නම් බෑ එයාට සේවය කරන්න. හැමෝම කිව්වේ එහෙමයි. ඒත් මෙලීනා එහෙම හිතුවේ නැහැ. ඇය අර මහත්මයාගේ සියලු රැවුම් ගෙරුම් ඉවසගෙන ඔහුට සේවය කළා. කරුණාවෙන් සංග්‍රහ කළා. මෙහෙම කාලයක් ගත වුණා. එක දවසක් ආරංචි වුණා අර වයසක මහත්මයා මිය ගියාය කියලා. ඒ 2007 අවුරුද්දේ. හැබැයි දවසක් ගත වෙද්දී නීතිඥවරේ මෙලීනා හොයාගෙන එනවා. ඇවිත් අර මහත්මයාගේ අන්තිම කැමති පත්‍රයෙන් ඔහු කළ පරිත්‍යාගය ගැන ඇයට කියනවා. ඔහු ඩොලර් 50,000ක්. 2007 අවුරුද්දේදී ඩොලර් 50,000 කියන්නේ ලංකාවේ රුපියල් වලින් නම් කෝටි එකහමාරක් දෙකක් වටින විශාල මුදලක්. ඒ වයසක මහත්මයා ඩොලර් 50,000ක් පමණක් නෙමෙයි තමන්ගේ වාහනයත් මෙලීනාගේ නමට ලියලා තිබුණා. ඇයට පුදුම හිතුණා මේ ගැන. ඇයි මේ? ඇය අහනවා. ඇයට ලැබුණු උත්තරේ තමයි, මේ ආපන ශාලාවේ ඔබ විතරයි ඔහුට කරුණාවෙන් සැලකුවේ. ඒ කරුණාවන්තකමට කෘතගුණ සැලකීමක් තමයි මේ. හිතවතුනේ, මේ පුංචි කතාවෙන් අපට තේරුම් ගන්නට තියෙන කාරණය තමයි, කොච්චර අපහසු වුණත් අපි මිනිසුන්ට කරුණාවන්ත වෙන්නට ඕනේ කියන කාරණය. කරුණාවන්තකමට ප්‍රතිලාභයක් ලැබුණත් නොලැබුණත් අපි කරුණාවන්ත වෙන්නට ඕනේ. මොකද කෙනෙකුට කරුණාවන්ත වන්නට අපට මිලක් වැය වෙන්නේ නැහැ. පුංචි සිනාවකට, පුංචි කරුණාවන්ත සැලකීමකට බොහෝ දේ කරන්නට පුළුවන්. හිතන්න, හැමෝටම කරුණාවන්ත වෙන්න. මේ ලෝකේ ලස්සන වෙන්නේ ඒ වගේ කරුණාවන්ත මිනිස්සු ලෝකය පුරවපුවා.

0: හද බැඳ ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට
1: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
2: මම සිහිපත් කළා ගියවතාවෙත් මේ මැයි මාසය කියන්නේ බුදුරැස් විහිදෙන වෙසක් මාසය කියලා. බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිපත් කරමින් ලෝකවාසී බුදුනුවන් විසින් සමන්ලු ලබන උතුම් වූ දිනේ තමයි වෙසක් දිනේ කියලා කියන්නේ. අද අපි තෝරා ගත්තේ බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන බුදු බැති උතුරා යන බුදු ගීතයක්, බුදු බැති ගීතයක්. ඒ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සුජාතාත්තනායක එතුමිය විසින්. ගීතේ තමයි ශ්‍රී සම්බුද්ධ රාජා වන්දිම් කියන මේ ජනප්‍රිය ගීතේ. මේ ගීතේ පටන් ගන්නෙ මෙහෙම: ශ්‍රී සම්බුද්ධ රාජා වන්දිම් මා සෑසී තිලෝනා වන්දිම් අද පුදසුන් සදා එහි බැතිම

යෙන් වන්දනා කරමි කියලා තමයි මුලින්ම ආරම්භ කරන්නේ. ඊළඟට කියනවා අඟුලිමාල නාලාගිරි සතුන් රාගයෙන් රාග පාපෙන් පිරි අදමි පෞදම් දෙමු දම් අමාවෙන් තෙමු දම් රජානන් වඳින් සෑමදා කියලා. රාගයෙන් කෙලෙස් වලින් පිරුණු ලෝක සත්වයන් විසින් මුදවා මේ ලෝක පරලෝකයේ සැනසුම ලබා දුන් උන්වහන්සේ විශේෂයෙන්ම රා සොළොස් කලයක් බීලා මත්තුණු නාලාගිරි කියන ඇතාටත් ඒ වගේම හැඟිලි මාලයක් කරේ දාගෙන හසරක් නොදැන ජීවිතේ අතරමං වුණු අඟුලි මාලත් ඒ වගේම උන්වහන්සේගේ එක වදනකින් දමනේ වුණා. එවන් පුරුෂ ධම්ම සාරති ගුණයෙන් හෙබි වූ උන්වහන්සේගේ පාද වන්දනා කරමි කියලයි කියන්නේ. ඊළඟට කියනවා සිව් සැකේ සත් කෙලක් දුකදරා සිවසුවේ පස්මරුන් මන්බරා පාර්මී දම්පුරා පුදූල උතුරා කියලා මේ විදිහට. සිද්ධහත් තවුසානන් අපි දන්නවා සෞරුද්ද දුෂ්කර ක්‍රියා කරලා ගයා ශීර්ෂයේ එදා වෙසක් පුණු පොහෝ දවසක ඇසතු බෝමැඩදී කෙලෙස් මරුන් පරදා බුදු බව ලබාගත්තා. දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා ආදී ලෙස මේ පාරමිතා පුරමින් මේ සසර ඇවිද අනේක දුක් විඳ සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගත්තා. එදා වෙසක් පුණු පොහෝ දවසක මුල් සෙව් වේදනා එන් මිදෙව් සේක මේලෝ දන අන්ධකාරී නැසු මිහිරි සදහම් දෙසු ලෝපියානන් වඳිම් සෑමදා. මේ සසර සත්වයා විඳින අනේක විද දුකට හේතුව මොකද්ද කියලා උන්වහන්සේ හෙව්වා. තණ්හාව තමයි මේකට එකම මුල. නැමැති මේ තණ්හාව කියන ගිය සාධන වඩුවා මා සොයාගත්තා. මට ආයේ නැවත ගෙවල් හදන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සසර ඉපදීම නැවත නැවත ඉපදින එක දුකක්. ඒ හින්දා මේ ඉපදීමත් මන් නැති කළා, නතර කළා යනුවෙන් බුදුපියාණන් වහන්සේ දා බුදු වීමෙන් නැති වූ ප්‍රීතිය නිමිති කරගෙන උදාන වාක්‍ය ප්‍රකාශ කළේ තේ විදියට. ඒ උදාන වාක්‍ය ප්‍රකාශ කළේ අද වෙනි උතුම් වෙසක් පුණු පොහෝ දවසක බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම කියන මේ කරුණු මුල් කරගෙන තමයි මේ ගීතේ රචනා කරලා තියෙන්නේ. වෙසක් පුණු පොහෝ දවසක බුදුහාමුදුරන්ගේ මිහිරි බුදු ගුණ සිහිපත් කරමින් ගායනා කරන ගීතයක් මේ.

0: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ත්‍රිපලිසෙට් ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි.

0: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
1: ආත්ම විශ්වාසයේ බොහොම දක්ෂ ජපන් ප්‍රාන්ත රජ කෙනෙක් වන නොබුනාගා වරක් යුද්ධයකට ගියා අසල ප්‍රාන්තයක් දිනා ගැනීමට. ඒ වුණාට ඔහුට හිටියේ ඉතා කුඩා කණ්ඩායමක්. විරුද්ධ පක්ෂයේ යුද්ධ සේනාව බෙහෙවින් විශාලයි. විරුද්ධ සේනාව දැකපු ගමන් නොබුනාගාගේ සේනාව තදින්ම පසුබෑවා. හාපෝ, අපි කොහොමද මේ හැටි සේනාවක් පරදවන්නේ රජතුමනි? මේ යුද්ධය අපට නම් දිනන්න බෑ. ඕ, ඒක ඇත්ත. අපි නිකම්ම පරදේ. අපේ සේනාව අතලොස්සයිනේ. අපට පුළුවන්ද මේ හැට විශාල සේනාවක් සමග යුද්ධ වදින්න? අනේ යන් යන්, අපි ආපහු හැරිමු. අපේ බලයනේ ශක්තිමත් කරගෙන වෙන දවසක එමු යුද්ධෙට. නොබුනාගාට තේරුණා තම භටයන්ගේ පසුබෑම. ඒත් ඔහු තදින්ම විශ්වාස කළා තම සෙබළුන් විරුද්ධ පක්ෂයේ සෙබළුන්ට වඩා බෙහෙවින් යුද්ධයේ දක්ෂ බව. ඔහු කල්පනා කළා භටයින්ගේ මානසික මට්ටම ඉහළ නංවන ක්‍රමයක්. ඉතින් ඔහු මෙන්න මෙහෙම කිව්වා. මම අර අතන තියෙන ෂින්ටෝ විහාරයට ගොස් යාතිකා කරනවා. ඊට පස්සේ ඇවිත් අපි කාසියක් උඩ දාලා තීරණය කරමුද යුද්ධය අපට දිනාගත හැකිද කියා. හැමෝම ඒකට කැමති වුණා. ඉතින් නොබුනාගා අශ්වයාගෙන් බැහැලා ෂින්ටෝ විහාරයට ඇතුළු වුණා. ටික වෙලාවක් යාඥා කළා. පසුව එළියට ඇවිත් කලින් කතිකා කරගත් විදියටම සාක්කුවෙන් කාසියක් ගත්තා. එන්න එන්න, හැමෝම ලං වෙන්නකෝ කියලා හැමෝම ඉදිරියේ කාසිය උඩ දැම්මා. මුළු සෙබළ මුළුවම පුදුම කරමින් කාසියේ හිස පැත්ත උඩට හැරුණා. මේ ෂින්ටෝ විහාරයේ බොහෝම හාස්කම් තිබෙනවලු. අපි දැන් බය නැතුව යන් යුද්ධෙට කියලා හැමෝම නිර්භීතව යුද්ධෙට ගියා. අර කලින් තිබුණ පසුබෑම් කොහෙන් ගියාද නැහැ. මේ කාණ්ඩ ටික වුණාට බලවත් ආත්ම විශ්වාසයකින් සටන් කරලා යුද්ධෙ දිනුවා. යුද්ධයේ දිනපු සතුටට රජු සහ භටයෝ මාලිගාවට ඇවිත් ජයපැන් බොන්න පටන් ගත්තා. ඔය අතරේ නොබුනාගාගේ සාක්කුවෙන් අර කාසිය බිම වැටුණා. තරුණ සෙබලෙක් ඒක ඉක්මනට අහුලලා, ආ මෙන්න අපේ යුද්ධයේ තීරණය කළ කාසිය කියලා ඒ රජුට දෙන අතරේ නිකම්මට වගේ කාසිය දෙස බැලුවා. තරුණයට පොඩි හිනාවක් ගියට ඔහු නිහඬවම කාසිය රජු අත තිබ්බා. ඊළඟ යුද්ධෙටත් මේ කාසිය ඕන වෙයිනේ නේද රජතුමනි කියමින්. ඒ කාසියේ දෙපැත්තෙම තිබුණේ හිස බව ඔහු කිසිවෙකුට කිව්වේ නැහැ.
0: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.

0: Shanida, Shanida, Shanida. Sadie.
1: මෙල්බන් නගරය කියන්නේ පුංචි හපනුන් පිරිච්ච තැනක්. විවිධ ඉසව්වලින් දස්කම්පාන පුංචි හපනුන් අපට අඩුවක් නැතුව ඉන්නවා. මේ එවැනි පුංචි හපනෙක්ගේ දක්ෂකමක්. ප්‍රවීන් ගණේආරච්චි. ප්‍රවීන් ගණේආරච්චි ගායනා කළ අලුත්ම ගීතය තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ. මේ ගීතය ලිව්වේ රඹුකන සිද්ධාර්ථ හිමි, සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. ඉතින් ප්‍රවීන් ගණේආරච්චි ගායනා කළ මේ ගීතයට සවන් යොමු කර ඔහු කොයිතරම් දක්ෂයෙක්ද යන්න තක්සේරු කරගන්නවා.

0: ඒ කටහඬ කෙසේ නම් අමතක කරන්නද? ඇය ඒ ගීත මුලින්ම ගායනා කළේ ඇගේ තරුණ කාලෙදී. නමුත් ඔබට මා අසන්නට සැලැස්සූ ගීත ඛණ්ඩ ඇය ගායනා කළේ ඇගේ වයස අවුරුදු 82 දී. හිතාගන්න පුළුවන් නේද, වයස අවුරුදු 82 දීත් ඒ අයුරින් මුල් ගායනයේ මිහිරටම ගායනා කිරීමට ඇයට තිබූ දක්ෂතාවය කතරම්ද කියලා. ඇය ප්‍රවීණ ගාන ශිල්පිනිය අමිතා වැදිසිංහ මහත්මිය. ප්‍රවීණ සංගීතඥ වික්ටර් දළුගම සමග විවාහ වීමෙන් ඇය අමිතා දළුගම බවට පත් වුණා. අමිතා වැදිසිංහ ඉතාමත් දක්ෂ ගායිකාවක් මෙන්ම සංගීත ගුරුවරියක්. එතුමිය උත්පත්ති ලබන්නේ 1942 මාර්තු 22 කොළඹ කිරුළපනේදී. 4 සමන්විත පවුලක 3 ලෙස උත්පත්ති ලද එතුමියගේ පියාගේ ගම කෝට්ටේ. නම හැරි වැදිසිංහ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව එතුමා සේවය කළ සේවාස්ථානයයි. ඇගේ මව වූ අර්ලිනා කුරේ මහත්මිය ගෘහණියක්. අමිතා වැදිසිංහ මූලික අධ්‍යාපනය ලැබුවේ කිරුළපන සද්ධර්මෝදය පාසලින්. ඉන් අනතුරුවයි එතුමිය නුගේගුඩ අනුලා විදුහලට ඇතුළත් වෙන්නේ. එවකට අනුලා විදුහලේ නැටුම් ගුරුවරයා වූ ප්‍රේමකුමාර් එපිටවිල මහතා පාසලේදී නිෂ්පාදනය කළ රාමායනය, සකුන්තලා, සිරිසංගබෝ නාට්‍යවලට ගායනෙන් සහ රංගනයෙන් මනාදායකත්වයක් ඇය ලබා දුන්නා. ඊට අමතරව එතුමාගේ සාරභූමි මුද්‍රා නාට්‍යයේත් ඇය ගීත ගායනා කළා. ඒ වගේම රංගනයනුත් එක් වුණා. ආනන්ද සමරකෝණචූරින්ගේ බාල සහෝදරයා වූ බර්ටි සමරකෝන් වැදිසිංහ පවුලේ හොඳ හිතවතෙක්. ඔහු මේ කුඩා අමිතා වැදිසිංහ දැරිය නිතරම ලංකා ගුවන්විදුලියට කැඳවාගෙන ගොස් නොයෙකුත් ගුවන්විදුලි වැඩසටහන් වලට සහභාගී කෙරෙව්වා. 1954 පවුලේ හිතවතෙකු බර්ටි නානායක්කාර මහතාගේ ආරාධනාවකට අනුව ඇය ගුවන්විදුලියේ ආධුනික පැය වැඩසටහනට ගීතයක් ගායනා කළා.
1: ආධුනික පැය කියලා වැඩසටහනක් කරා 1950 ගණන් වල. ඒ වැඩසටහනට තමයි මම සහභාගී වුණේ. හැබැයි ඒ වැඩසටහනට මාව අරගෙන ගියේ බර්ටි නානායක්කාර කියලා මහත්ති. ඒ මහත්තයා මං දවසක් එහා සින්දොක් කියලා මට කිව්වා, මටත් ඒකෙන් පොඩ්ඩක් කියන්න කියලා. එතකොට මං ඒක ගායනා කරාම යකෝ යා ගුවන් විදුලියට සම්බන්ධතාවයක් තිබුණා. ගුවන් විදුලියත් එක්ක ඒ කාලෙම මම ඇහුවා ගුවන් විදුලිය වැඩසටහනක් තියෙනවා, ආධුනික පැය කියලා වැඩසටහනක් තියෙනවා, ඒකට සින්දුවක් කියනවාද කියලා. ඔයා මං ඉතින් කැමති වුණා හා කියමු කියලා. අන්න ඒ වැඩසටහනට තමයි මම මුලින්ම සහභාගී වුණේ. නමුත් ඒ ගුවන් විදුලිය නෙමෙයි ඒ වැඩසටහන් කරේ, එළිය පිට පරාක්‍රම ස්ටුඩියෝ කියලා තියෙනවා. දැන් සිනා ස්ටුඩියෝ කියලා දැන් තියෙන නාරහෙන් පිට ආයේ ඉස්සර පරාක්‍රම ස්ටුඩියෝ කියලා. එතන තමයි මම ඒ සින්දුවේ, මං ගොඩක් පුංචි, මට අවුරුදු 7 විතර තුයි කියන වයස. කොහමරි ලැඩි රණසිංහ කියලා මහත්තය තමයි එනවුන්ස් නිවේදකතුමා. මා වඩාගෙන තමයි මේ
2: මයික් එකට වතුසර.
0: ඉන්පසුව සරත් විමලවීරයන් නිෂ්පාදනය කළ ළමා පිටියට සම්බන්ධ වීමෙන් කරුණරත්න අබේසේකර, මඩවිල එස් රත්නායක, ඇල්ෆ්‍රඩ් පෙරේරා වැනි ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් සමග සමීප ඇසුරක් ඇතිකර ගැනීමේ භාග්‍ය මේ කුඩා අමිතා වැදිසිංහ දැරිය ලැබුණා.

0: මම ඒ වැඩසටහනට යනකොට සරත් විමල වීර මහත්මයා ළමයි අනිත් ළමයි ඔක්කොම වට කරගෙන මේ දැන් වැඳයි පහට ළමා වණ්ඩපි පටන් ගන්න. දැන් පටන් ගන්න ඕන මෙන්න තීදිතෝ මායි අම්මයි අම්ම තමයි මාව අතින් අල්ලගෙන ගිහින් අම්මවට ගොඩාක් උදව් කළා තියෙනවා මේ තත්ත්වෙට. එතනදී දැන් අපි අර දොරවල් ලොකු බරයි අදින්නත් නෑ ඒකත් දොරවල් ඉතින් ඇතුළට ගියාන් පස්සේ සරත් අය එක පාට දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න දැන් හදන්නේ මෙහෙමම වතුනුත් කරා. නමුත් අපි අරගෙන අපිට දන්නේ තින්න අපි අරගෙන ගින් වාඩුණා. ඊට පස්සේ මන්ට කිව්වා එන්න කියලා. අතින් එන්න කිව්වා. ආ මෙන්න මේ කියන්නේ හරි දක්ෂ නිවේදකවරු එකාල් හිටියේ. බලන්නකෝ ඒ වෙලාවෙම මාව ළඟට අඬ ගහගෙන මේ අපිට අද ඇවිල්ලා ඉන්නවා ළමා මණ්ඩපේට අර අර කතාව ලොකුම තියෙනවා. අලුතෙන් ඇවිල්ලා ඉන්නවා පොඩි පැටියෙක් මේ බලන්නකෝ නම මොකද්ද කියලා ඇහුවා. මං ඉතින් අමිතා වැදිසිංහ කිව්වා ආ වැදි පැටියෙක් වැද්දෙක් ඇවිල්ලා අපිට කියලා මාව අඳනලා දීලා ඉතින් හරි හරි හොඳයි සරත් අය මාතෙන් ගොඩක් කියලා කතා කළා. ළමයින්ටත් අඳනලා දීලා ඒ කාලේ හරි සුන්දරයි පුතේ. ඉතින්
1: ඇයි සමග එදා ළමා පිටියට එක් වී සිටි අය අතර චන්ද්‍රාණි ගුණවර්ධන, මල්ලිකා කහවිට, ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර යන අයත් සිටියා. ප්‍රේම කුමාර පිටුවල මහතාගේ සාරභූමි මුද්‍රානාට්‍යයේ ඇය කළ දක්ෂ ගායනය දුටු රෝහිත විජේසූරි නම් වූ දක්ෂ ගායකයා ඇයව පණ්ඩිත් අමරදේවයන්ට හඳුන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙසට නන්දාමාලිනී, නාරද දිසාසේකර, රෝහිත විජේසූරිය, නන්දා ජයතුංග වැන්නවුන් සමග රන්මුතුදුව චිත්‍රපටයේ සමූහ ගීත ගායනයට අවස්ථාවක් උදා වුණා.

අමිතාව දිසිංහම මහත්මිය සංගීතයේ විෂයක් ලෙස හදාරා තිබෙනවා. ඒ WF විමලසිරි සංගීත ගුරුතුමන් යටතේ ඇය ගාන්ධර්ව විභාගයෙන් උසස් සාමර්ථ්‍යයක් හිමි කරගත් ශිල්පිනියක්. එතුමිය සෞන්දර්ය අධ්‍යාපන ආයතනයට බැඳී ඒ අවසානයේදී ගායනයෙන් සහ වාදනයෙන් ඩිප්ලෝමා ධාරණයක් බටපත් වුණා. ඊටත් අමතරව ඇය ඉන්දියාවට ගොස් ලක්නෞහි බාත්කණ්ඩේ සංගීතාශ්‍රමයෙන් සංගීතය පිළිබඳ මනා හැදෑරීමක් කරලා මාස්ටර් උපාධියකුත් ලබා තිබෙනවා. ඇය පිළිබඳව රසවත් කතා බොහොමයක් තිබුණත් අද මෙම ස්වර්ණපත් මංගයට මට එකතු කළ හැකියාව ඇත්තේ එපමණයි. අද මා ඔබට ඉදිරිපත් කරන මෙම ගීතය රචනා කළේ අරිසෙන් අහුබුදු ශූරීන්, සංගීතවත් කළේ සරත් දස්නායකයන්, ගායනයට අමිතා වැදසිංහ. ලබන සතියේ එතුමිය ගැන තවත් පැය කතා කිරීමේ බලාපොරොත්තුව ඇතිව අදට සමුගන්නම්. මම රෝහණ කරුණාරත්න.

අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ හදවත් තුළ සංගවගත්ත වේදනා ලෝකෙට පෙන්වන්නේ නැතුව අංගගෙන. හැමෝටම කාටවත් නොකිව්ව කතාවක් තියෙන්නට පුළුවන්. හැම කෙනෙකුටම හිතේ රැඳිච්ච වේදනාවක් තියෙන්නට පුළුවන්. ලෝකෙ කොයි තරාතිරමක කෙනෙකුට වුණත් ඒ කාරණය සාධාරණ එකක් වෙන්නට ඕනේ. සුදත් දේවප්‍රිය කියන්නේ අපි කවුරුත් දන්න කලාකරුවෙක්. ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. තිර නාටක රචකයෙක්. ඔහු පසුගියදාක අපූරු කවියක් ලියලා තිබුණා. මට හිතුණා නිකමට වගේ ඒ කවිය ඔබත් එක්ක බෙදා ගන්නට. ඔහු කවියට මාතෘකාව දීලා තිබුණේ දොස්තර මිස්ටර් 11 වාට්ටුව මුල් ඒරියාව. කවිය මෙහෙමයි. දවාලත් මගහැරුණ හැටි හවස බදා ගන්නටත් කලින් ඔහොම තමයි ජීවිතේ දැන්. බෙහෙත් ලොරි හැපුවත් ඉතින් දුකට හේතුව මොකටද මිස්? වෙදුනනේ පපුව මැද්දට වස්. ඊතලය හොයනකොට මං කඩු කොපුවත් පරණ වෙලා දැන්. වෙදනලාව අතතියන් අහන්න එපා හුස්ම හිරවෙන තැන්. ඔත්තුවක් දෙනු බෑ හිනාවෙන්. රොබෝ හදවත පෑරේවි දැන්. පවනි අමරස ගායනා කරන ගීතය සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග. ලිව්වේ බණ්ඩාර කුමාරනායක.

0: ඔබ රාමු ඇතුළට වෙලා හිටියොත් කවදාකවත් ඔබට චිත්‍රය දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඔබට සැබෑ චිත්‍රය දැක ගන්නට ඕනේ නම් රාමුවෙන් එළියට බහින්නට ඕනේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න.
1: මට හිතෙන හැටි
2: ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න ඉදිරිපත් කරයි.

වෙසක් සතිය මුළු ලෝකයටම ශාන්තිය පැතුරවාලු ගෞතම බුදුහාමුදුරන්ගේ තෙමඟුල. ඉපැදීම, බුදුවීම, පිරිනිවීම සමරන අවස්ථාව. හැම බෞද්ධ නිවසකම අඩුතරමින් බෞද්ධ කොඩියක්වත් ලෙල දෙනවා. පොල්තෙල් පහනක්වත් දැල්වෙනවා. බහුතරයක් තැන්වල විදුලි බබුළු වලින් වෙසක් කූඩු වලින් අලංකාර වෙලා තොරණ ඉදිරියලා දාන පාරමිතාව පුරන්නද තැන් තැන්වල දන්සල්. මේ ඔක්කොම ආමිස පූජාවන් ගෙන්නම් අඩුවක් නැහැ. ඒත් අපි හැබෑවටම ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් වහන්සේ පුදනවාද? උත්තරයක් නැති ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.

ශ්‍රී ලංකාව බුදුමියන්ගේ පාද ස්පර්ශයෙන් තෙවරක් පිදුම් ලැබූ දේශයක්. සිරිපා මළුවේ සිරිපා පියුම බෞද්ධ අබෞද්ධ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ගෞරව බහුමානයට ලක් වෙනවා. වෙසක් පොයත් සමග ශ්‍රීපා සමය අවසන් වුණත් තවත් කොච්චරනම් ජනකොටසක් අවාරයේ සිරිපා කරුණා කරනවාද?

සමහර විට මේ වැඩසටහන ප්‍රචාරය වෙද්දී මෙවර වෙසක් පුන් පොහෝ දිනය ඔබට උදා වෙලා නැතිව ඇත. නැතිනම් ඒ දිනේම වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වෙසක් පොය ගෙවිලා උදා වුණු දිනයක වෙන්නත් පුළුවන් මේ ඔබ සවන් දෙන්නේ. ඒ කොහොම වුණත් ලැබුවා වූ මේ වෙසක් මංගල්‍යය සුබ වෙසක් මංගල්‍යයක් වේවායි කියලා සම්ප්‍රදායට අනුව මම ඔබට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ වුණත් ලබන අවුරුද්දේ වඩාත් යථාර්ථවාදී උදේශයකට මේ සුමි ගුණයෙන් පිරි වෙසක් සඳ පායන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා.

0: ලෝක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. එක පුස්තකාලයක් විවෘත කළාම සිරගෙවල් 10ක් වහන්නට පුළුවන් කියලා. ඒකේ තේරුම තමයි මිනිස්සු බුද්ධියෙන් වැඩි වෙනකොට මිනිස්සු අතින් කෙරෙන අපරාධ අඩු වෙනවා කියන එකයි. එමත් නැත්නම් සමාජයක බුද්ධිමත් බව වැඩි වෙනවා කියන්නේ ඒ සමාජයේ අපරාධ අඩු වෙනවා කියන එකයි. මේක ඉතාම වැදගත් කියමනක්. අපි හිටියේ පුස්තකාල ගිනිදිය පුරටක. කිසිම හිතක් පපුවක් නැතුව මිනිස්සු ගිහිල්ලා පුස්තකාලයක් ගිනි තිබ්බා කියන්නේ කොහොම විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? මොනතරම් දරුණු අපරාධයක්ද? මිනිස්සු ඒ අපරාධයේ තරම තේරුම් ගන්නකොට බොහොම පරක්කු වෙලා වැඩි. නමුත් ප්‍රමාද වෙලා හරි මිනිස්සු තේරුම් ගත්තා අපි කළේ ලොකු අපරාධයක් කියන එක. අපට සිදු වුණා සමාව ඉල්ලන්න. මට මේ කතාව මතක් වුණේ ඊය සුමානේ අපේ රටේ පුස්තකාලයක් විවෘත වෙනවා. මඩකලපුවේ පුස්තකාලය. උතුරේ පුස්තකාලයක් ගිනි තියපු අපි මඩකලපුවේ පුස්තකාලය විවෘත කරනවා. උතුරේ පුස්තකාලයේ පසු කාලයක හැදුණා. ඒක හොඳ දෙයක්, ඒක සතුටු වෙන්නට පුළුවන් දෙයක්. දැන් අපි මඩකලපුවේ පුස්තකාලය විවෘත කරනවා. ජනාධිපතිතුමා අතින් ඊ සතියේ මඩකලපුවේ පුස්තකාලය විවෘත කරපු වෙලාවේ මිනිසුන්ගේ ඇස්වල තිබුණු සතුට, මිනිසුන්ගේ මූණවල තිබුණු සතුට අපි දැක්කා. ඒ සතුට වචන වලින් කියන්නට බැරි තරම් සතුටක්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ දේ තමයි මේක. මිනිසුන්ගේ හිත බිඳින්න ලේසි. ඒ බිඳුණු හිත් නැවත එක් කරන එක හරිම අමාරුයි. අමාරු නමුත් අපි ඒ කටයුත්ත කරන්නට ඕනේ. බිඳුණු හිත් එකතු කරන්නට පොත්වලට පුළුවන්. බිඳුණු හිත් එකතු කරන්න දැනුමට පුළුවන්. අපි දැනුමින් පොහොසත් සමාජයක් වෙනුවෙන් පෙනී සිටිමු. දැනුම වැඩි කරන්නට අපේ සමාජයේ අපි අපට කරන්නට පුළුවන් හැම දෙයක්ම කරමු. මං හිතන්නේ මේ යුගයේ අපේ අතින් වෙන්නට පුළුවන් ලොකුම යුතුකමක් ඒක.
1: අනේ විජේ, ඔයා මට මොනවද තරම් දුන්නේ නැහනේ මදර්ස් ඩේ එකට. මං බලාගෙන හිටියේ ඔයා මට මොනවද අරන් දෙන්නේ කියලා.
2: හරි හරි, මං පොඩ්ඩක් බිසි වුණානේ. මං මොනව හරි අරන් දෙන්නම්කෝ.
1: ඒකනේ මමම මතක් කරන්න ඕනේ ඉතින්.
2: ඔයාට මොනවද ඕන කියන්නකො. එහෙනම් මම ඔයාට iPhone එකක් අරන් දෙන්න.
1: එපානේ, මගේ මේ iPhone එක තාම හොඳට තියෙන්නේ.
2: එහෙනම් මම ඔයාට වටිනා අතොරලෝසුවක් අරන් දෙන්න.
1: අපෝ එපා. ඔරලෝසු නම් මට ඕන තරම් තියෙනවා. වැඩිත් එක්ක.
2: එහෙනම් ලස්සන හොඳ වටිනා සාරිය.
1: සාරි එපානේ, මගේ අර ඇඳලවත් නැති සාරි තියෙනවා ඕන තරම්. අනිත් එක මන් දැන් වැඩි සාරි අඳින්න කැමතිත් නෑනේ. මට නැති දෙයක් අරන් දෙන්නකෝ.
2: ආ හරි හරි හරි, මට දැනුවි මකක් තුනේ.
3: මං එහෙනම් ඔයාට අරන් දෙන්නම් මොලයක්.
4: ඉලකා ගම්ලක් සමග ගාමිණී පැලෑඳ, පිටපත ගාමිණී පැලෑඳ.
0: මේ සමගින්ම අදත් අපි ශනිදාසාදයෙන් සමුගෙන යනවා. ශනිදාසාදය ඔබට ගෙනෙන්නට අදත් මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග.
5: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
6: The following program is in Serbian. Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win a return ticket to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive prize draw. Don't just listen, join the 3ZZZ family today for just $16 or $11 concession. Head to 3zzz.com.au or call us now on 9415192. Thanks to our station sponsors, My Travel Solution, Museums Victoria, Nova Cinema Carlton, Melbourne Zoo, Chemist Warehouse Brunswick, Charmil Films, Bunnings Brunswick. Terms and conditions on our website.